0: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4.
1: 103,4. Germanien, Megwanatek Wanne, Lanka Radio, Wetzerhanai.
2: Your kind of music, all day, all night, right here on your one and only station.
3: Ekasiya tunai hatra FM nalikawen api guwangata karanne ne me Juli palawinda sita api guwanata ekkwanne DAB nemathi navina taakshane yatate DAB ken digital audio broadcasting ekin me nisa obata puluwan apita samandenna digital broadcasting DAB nathnam ape supurudu antarjala nalika walin radiodarmstadt.de සහ lankaradio.lk යන වෙබ් අඩවි වලින්
4: හදවතට සමීපතම හඳින් හැම සෙන්සුරා දවසක්ම ඔබ හමුනේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකයි මේ ඔබ එකතු වෙලා ඉන්නේ මම රංජන්
5: මොනිකා හැමදාම වගේ අදත් ලස්සන දහවලක හිත නිවන සංගීතයකට අරගෙන අපි ඇවිල්ලා ඉන්නවා හැබැයි අද දවස ටිකක් විශේෂයි මොකද අපේ මැදිරියට ඇවිත් ඉන්නේ අපේ හදවත් වලට තදින්ම දැනුණු ගීත ගණනාවක් කියපු පරිම ආදරණීය ගීත රචකාවෙක්.
4: අනිවාර්යයෙන්ම නීකා වචන වලින් මැජික් කරන්න පුළුවන් ගීතයකට පණ දෙන්න පුළුවන් අපූර්ව නිර්මාණකාරණියක් අපි ආදරෙන් පිළිගන්නවා ගීත රචකා රිස්මීනා සමින් අපේ මැදිරියට අපි දුරකථනයෙන් මැදිරියට කිව්වට වැඩක් වෙන්නේ නැහැ අපි දුරකථනයෙන් තමයි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් රිස්මීනා.
5: ආයුබෝවන්. කොහොමද රිස්මීනා මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
6: මේ දවස්වල නම් එකක් විවේකී සුවයෙන් ඉන්නවා. ඒතර ඉන්න ලියපු නිර්මාණ ගොඩක් ඉඳදී.
5: හොඳයි අපි ඒ ගැනත් කතා කරමු. ඒ වගේම රංජන්
4: අපේ අසන්නන්ට පුළුවන් රිස්මීනා ඇයටම විශේෂ වූ ගීත රචනා කලාව ගැන ඒ ගීත පිටපස තියෙන නොකියු කතා ගැන දැනගන්න අපේ WhatsApp අංකය මතක් කරන්නම් මේ වගේම දුරකථන අංකය මතක් කරන්නම් අපේ WhatsApp අංකයට ඔබට පුළුවන් WhatsApp කරන්න එහෙම නැත්නම් අපේ දුරකථනයට කතා කරන්න පුළුවන් එහෙම නේද නීකා
5: අනිවාර්යෙන් රංජන් දැන් ඉස්සර අපිට දුරකථන අංකයයි WhatsApp අංකයයි දෙකම එක අංකයක් තිබුණේ නමුත් දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා ඒක අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපිව අහගෙන ඉන්න ඔයා ජර්මනියේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් 0.6.1.518.7000 කියන අංකයෙන් අපිට කතා කරන්න දුරකථනයේ ජර්මනියෙන් පිට ඉන්න කෙනෙක් නම් 0.0049 ඉදිරියෙන් යොදලා 61.52.87.03 කියන අංකයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් මේ දුරකථන මාර්ගයේ WhatsApp නෙමෙයි WhatsApp අංකයක් අපිට වෙනම තියෙනවා 0.0049.152.347.76.748 මම නැවත මතක් කරන්න 0.0049.152.347.76.748 ඉතින් ඔයාට පුළුවන් WhatsApp කරන්න අපිට ගීත ඉල්ලීම් සහ ඔයාට මොනවා හරි අහන්න තියෙනවා නම් රිස්මිනාගේ ඔන්න අවස්ථාව තියෙනවා ප්‍රශ්න යොමු කරන්න.
4: Ab dem 1. Juli haben wir UKW-FM-Betrieb eingestellt und dann senden wir künftig oder jetzt auch exklusive über DAB. Online bleibt alles.

0: wie gewohnt über Radio Darmstadt.de und lankaradio.lk konnten ihr jederzeit uns hören. Bei Fragen oder Feedback schreibt uns gerne an info@lankaradio.lk.
1: හොඳයි අපි මුලින්ම ගීතයෙන් මන් සෝදාගත්ත උරේස රවිහාරි ගායනය කරන්නේ දෑස වසා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඒ කියන්නේ මේ ගීතයට සංගීත සැපයන්නේ නවරත්න ගම්මගේ රිස්මිනා මොනවද මේ ගීතය ගැන කියන්න පුළුවන්
2: ඒ තමයි මගේ පළවෙනි ගීතේ
1: ඔව්
2: පළවෙනි ගීතේ කියන්නේ එක ඇතර මට කීනියක් වටේ මුලින්ම කවි ගීතය කියන්නේ හිතේ
1: ඔව්
2: පළවෙනි ගීතය කරන්න නවරත්න සභාවට අරගෙන ගිහපුවාම ගීතම පදල පහක් විතර අරන් ගියා ඒකෙන් තෝරගත්තු එක තමයි ඔය
1: හොඳයි අපි ඒ
2: දැන් ඒ ගැන වැඩි දුරටත් කතා කරමු ගීතය අහලා ඉන්නාට පස්සේ

0: lankaradio.lk.
1: Hari.
2: එහෙම ලියන්නේ ගීත රචනා කරන්න කියලා කක්කේ ඉන්නවා. ඒත් මම දෙකටම කරන්නේද කියලා විනා කියලා අන්වර්තනා. මේක තමයි එදා 17 පිටරින්නම් තමයි ලියුවේ. එදා 17 වගේ කාලේ නะ. FB page එකක් තිබ්බ මගේ කඳුළු තිබ්බා කියලා.
1: මොකද මේ page එකේ නම?
2: අඳුරු සිත්තම්.
1: අඳුරු සිත්තම්.
3: තාමද මේ page එක?
2: තාම නැහැ. ඊට පස්සේ කවුරු හරි report කරලා ඒක අයින් වුණා. ඒ කියන්නේ මම මගේ නම වෙන අය දෙලි හිටන තිබ්බා. පළවෙනිලා 34,000ක් විතර හිටියා. දැන් බෑට කවියක් එහෙම ලියලා දැම්මොත් එහෙම ප්‍රතිචාර ගොඩාක් අම් වෙනවා හොඳේ වෙනකොට. ලයික් 1000ක් විතර වැටලා තියෙනවා. ඒගොල්ලෝ comment කරනවා. ඒක ලොකු
1: තපිටක් නබුවා මම. ෆිස්මිනේ page එක Facebook එකේද තිබ්බේ?
2: Facebook එකේ තිබ්බේ.
1: ඔව්. දැන් ඒක කරන්න කවුරු ඔව් කියන්න.
2: නැහැ ඊට පස්සේ page එක නැති වෙලා ගියා. මට ඒක ගන්නත් බැරි වුණා. මේ ඒ page එකේ ගොඩක් අය හිටියා එක්කෙනෙක් ශ්‍රීමාල් ජයතිලක කියන කෙනෙක් හිටියා. එයා අර COVID වසන්ත කාලේ අපි ගෙදර හිටියානේ. ඒ ඉන්න කාලේ එයා මගේ තනික පදවැලක් ඉන්නවා මේ එයාට ගීතයක් කරන්න කියලා.
1: ඔව්.
2: ඊට පස්සේ තේ මාත් අසුටින් දුන්නා යාට. එයා ඒක ගීතයක් කරලා තිබ්බයි දැන් ගෙදර නිකන් ස්ටුඩියෝ එකකින් නෙමෙයි රෑ පිහිනෙන් කියලා පද. දැන් ඊට පස්සේ ඒක කරලා මට වීඩියෝ එකක් කරලා එවලා තිබ්බා. ඒක දැක්කම තමයි මට ගොඩක් ආසාවක් ඇති වුණේ මේ ගීතයක් කරන්න ඕන කියලා.
1: දැන් ගීත කීයක් විතර ඔයා ලියලා තියෙනවද?
2: දැනට තියෙනවා 32ක් විතර. පෙර හදපුවා.
1: ඔව්.
2: තව 20ක් 25ක් විතර ලියලා දීපුවා තියෙනවා. තව ඉන්න තියෙනවා.
3: ඔව් අපි නවත්තපු තැනින් තව පොඩ්ඩක් කතාව ඉදිරියට අරගෙන යමු. අපි කතා කරමු උරේෂා රවිහාරිට ඔයා ලියපු ගීතය ගැන. ඔයාගේ පළවෙනි නිර්මාණය කියලා කිව්වා. අපි ඒ ගැන තව චුට්ටක් කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධ අය ආශ්‍රය කරනවා යාතුරු කරනවා. ඊට පස්සේ එයාගේ මාර්ගයෙන් තමයි එයා තමයි යොමු කරේ නවරත්න සභාවට යන්න කියලා. මායි මේ මහත්තයයි දෙන්නම ගියා අරගෙන. ගියපුවාම නවරත්න බලලිවලස්නේ පහක් විතර අරන් ගිහින් තිබ්බා. ඒකෙන් බලලා කිව්වා මේක කරමු කියලා. ඊට පස්සේ තර්පිනාලේ ඊට පස්සේ කිව්වා මම ඔක්කොට වඩා ආස මේකට කියලා. මොකක්ද කිව්වා මුස්ලිම් එහෙම වෙලත් ඔයා මේ තරම් ලස්සනට ලියලා තියෙනවා
1: කියලා
2: වචන එහෙමත් හරියට ඔව් හරියට අගය කරා. ඉතින් ඒ අගය කිරීම තමයි මට තව තවත් ලියන්න උනන්දු කරේ කියලා මට හිතෙනවා.
1: එතකොට
2: ප්‍රවීණයන්ගේ
1: ලැබුණ ආස්වාද පොල් පිළිතුරු නේද? ඒගොල්ලෝ ආගේ කර යන ඔයාගේ ලියන රචනා ගැන ඒ වචන ගැන. මොකද මුස්ලිම් එකනු හරි අමාරු සිංහලෙන් වචන ලියන්නේ. ඒ වුණාට ඔයාගේ ගීත හරි ඔයත් එක්ක කතා කරනකොට අපිට දැනෙන්නේ නැහැ ඔයා මුස්ලිම් කියලා. මුස්ලිම් වුණත් අපි සිංහලෙන් කතා කරන අපි සියලු දෙනාමිනේ ලංකාවෙනි. රිස්මිනා මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඇයි මේ උරේසා රවිහාරි තෝරාගන්නේ? නැත්තම් ඔයාට නවරත්න ගමගේ කිව්වද නැත්තම් ඔයා හිතලා තෝරාගත්තද?
2: මම උරේෂාගේ කටහඬට හරි ආසයි. ඒ වෙලේ මේ කිව්වා මේ අපි මේක උරේෂාට දෙමුද කියලා. හුවා ඉතින් මම සතුටු වුණා.
1: ඔව්.
2: සෑම තමයි කතා කරේ. සෑම තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ.
1: එයා ඒ ගීතේ හොඳට ගායනා කරනවා. ඒ වගේම සංගීතයත් හොඳයි, පදමාලාවත් හොඳයි. අඩුවක් නැහැ කියන්නේ මේ ගීතය ගැන. එහෙම නේද නීකා?
2: එතන
3: අනිවාර්යෙන් අනිවාර්යෙන් උරේෂාරා විහාරි කියන්නේ ඉතින් ආයේ ඒ ඒ දක්ෂතාවයට සමකරන දක්ෂතාවයක් නෑ. ඇයට තියෙන වෙනම වෙනම කටහඬක් වෙනම ආරයක්.
1: ඔව්.
3: ඉතින් ඒක රිස්මිනාගේ පදවැලොත් එක්ක එකතු වුණාම තවත් සම්පූර්ණ වෙනවා.
1: ඇත්ත වශයෙන්ම ගීතයක් ලියන එක වෙනස් කලාවක් නේද රිස්මිනා? ඒ අභියෝගේ මුලින්ම දැනුනේ කොහොමද?
2: ඔව් ඒක වෙනස්ම කලාවක් තමයි. ඉතින් අර මං මුලින්ම ලියුවා, ලියුවාමත් මං කිව්වේ අර මට මුලින්ම හිතුනේ මේක කවුරුත් එමන් දිව්වම පිළිගනීද.
1: හ්ම්.
2: මුස්ලිම්නේ.
1: ඔව්.
2: අනතේ වුණම මං පොඩි කාලේ ඉගෙන ගත්ත සිංහල ගෙදර කතා බහ කරන්නේ දෙමළ.
1: ඔව්.
2: ඒ කියන්නේ අපි මුස්ලිම්නේ ගෙදර පොඩි කතා කරන්නේ දෙමළ. ඉතින් මේ ලියුවාම දෙමළ. මුලින්ම ලිව්වා මාර සින්දුවට හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි. ඊට පස්සේ ඒ සතුට ඒ කියන්නේ ඒක වෙනස්ම හැඟීමක්. ඒක හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක ඊට පස්සේ තමයි මේ ලියාගෙන ගියේ.
3: ඔයා ලියපු පළවෙනි ගීතය පටිගත වෙච්ච දවසේ ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඒ කියන්නේ දැන් ඔයා ගීතය රචනා කරනකොට ඔයාට ඒකේ අවුට්පුට් එක බලන්න හම්බ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ ඔයාගේ හිතේවත් නැති අවුට්පුට් එකක් නේ මේ එන්නේ. ඊට පස්සේ කොහොමද ඒක ඔයාට ෆීල් වුනේ මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහනකොට, ෆයිනල් සොන් එක අහනකොට? මුලින්ම
2: පටිගත කිරීමට ගියපුවාම පුරේෂා කරලා හිටියා. එයා ගීතේ ගායනා කරද්දි ඇත්තටම මේ මතක් ඒක මතක් වෙද්දිත් ඇත්තටම දැනටත් හරිම ලොකු සතුටක් දැනෙනවා. මේ එයා ගීතේ ගායනා කරද්දි සතුටට මට කඳුරුත් ආවා. මට විතරක් නෙමෙයි, අර මගේ යාළුවත් ආවා මාත් එක්ක, දීපා ශිරණි. එයාටත් කඳුරු. ඉතින් ඒ තරම් සතුටුයි. ඉතින් මගේ ජීවන සහකරු ජයසෝ මබේරත්න
3: පෞද්ගලික ප්‍රශ්නයක් අහනවා රිස්මිනා. දැන් ඔබ විවාහ වෙලා ඉන්නේ සිංහල කෙනෙක් එක්කද?
2: ඔව්.
3: හරි. මට ඇත්තට මේ ප්‍රශ්නෙට තමයි ඊළඟට එන්න උවමනාව තිබුණේ. නමුත් අපි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් පසුවට කල් දාලා
1: අපි හරි ආසයි දැනගන්න ගීත රචකාවියක් විදියට ඔබට මේ වචන ගලා එන්නේ කොහොමද? සුබාදාමර නැත්තම් ආදරේ නැත්තම් සමාජයේ දක්න සිදුවීම්ද?
2: ඒ තුනම ඒ සියල්ලම කෙරුවත් හරි. ඒ සුබාදාම විදිහට මම හරි ආසයි. පරිසරයට හරි ආදරේ. අනිවාර්යයෙන්ම හම්බුනාමත් යන්නේ කොහෙද සුන්දර තැන් හොයාගෙන අපි දෙන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවලටත් අදහස් එනවා ඒ සමාජය දකින සිදුවීම් ආදරය, වේදනාව, සතුට, ඒ හැම දෙයක්ම හදවතට තදටම දැන් වෙලාවක තමයි ලියවෙන්නේ. අපි හිතේ
1: හොඳයි. අපි සමන්දමු තවත් ගීතයකට. ඔයා ලියපු මේ අනුරාධ අබේසිංහ මේ ගීතය ගායනා කරන්නේ සඳ පහන් කියන ලාකුළු නේද? සඳ පහන්
2: ලකුළු රැයි.
1: ඔව්. ඒ ගීතේ තේ විශේෂ යමක් තියෙනවද කියන්න ඔයාට?
2: ඔව්, මේකේ අර මට එෆ්ඩීකේ ලේන කාලේ සමහරු අර කමෙන්ට් කරනවා ඉන්නවනේ.
1: ඔව්.
2: බොළඳේව ලියනවා කියලා දාලා ගොඩාක් අය හොඳයි කියන්නේ. බොළඳේව ලියනවා කියලා දාලා තිබ්බාම මම ඔකට ටිකක් අනුරාධ අබේසිංහ මහත්මයා මේ ගීතේ යාගේ හඳින්මා ගයපු එක.
1: හොඳයි. අපි සමග මේ ගීතේට

0: හොඳයි රංජන්, මට දැන් ප්‍රශ්න දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා රිස්මිනාගෙන් අහන්න. ඒ හින්දා මම ඔයාගෙන් පොඩි ටයිමයක් ඉල්ලනවා මේ රිස්මිනාගෙන් මට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න කියලා. හරිද?
1: හරි හරි.
0: පළවෙනි දේ මට හිතෙනවා රිස්මිනා කියන්නේ අභියෝග බාර ගන්න කෙනෙක් කියලා. මොකද ඔයා ඒ ඉස්සෙල්ලා සඳහන් කළා ෆේස්බුක් එකේ ලියද්දී ඔයාට කමෙන්ට්ස් වැටුණා කියලා, මේ බොළඳ විදිහට ලියනවා එහෙම කියලා. එතකොට ඔයා ඒක අභියෝගයක් විදිහට අරගෙන තමයි මේ ටිකක් මම පරිණත විදිහේ ගීතයක් මට ගැනි මට මේකත් කරන්න පුළුවන් කියන ඒ අභියෝගය බාර අරගෙන ඔයාගේ අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ. ඒ වගේ මොනවා හරි ජීවිතයට සම්බන්ධ අභියෝගාත්මක සිදුවීම් වලදී ලියවිච්ච සාර්ථක ගීත නිර්මාණ තියෙනවද? ඔහු
2: එකක් තමයි මේ ටීවී එකේ නිවුස් වලට මම දැක්කා, මේ තාත්තා කෙනෙක් දුවගේ ගෙදරට යනවා. ගෙදරට ගියාම දුව ගෙදරට ගන්නේ නැතුව තාත්තා එළවනවා. ඉතින් ඒක නිවුස් එකේ නිවුස් වලට පෙන්නකොම, ප්‍රවෘත්ති වලට පෙන්නකොම මට ඇත්තටම හරි දුකයි. දුක හිතුණා මගේ තාත්තා නැති වෙලා, තාත්තා නැතුනේ අනිත් පයේදී. ගෑනු ළමයි කියන්නේ තාත්තට ගොඩක් කිට්ටුයිනේ. ඉතින් මේ කොහොම හරි මට ඒක හිතට වැදුනා. ඊට පස්සේ මම ඒකට ඉන්දුවක් ලියුවා, ඇටි වැටි ඇඩි පිටි කියලා. ඒකින් කිව්වේ මේ පොඩි කාලේ වැටි වැටි ඇවිදිනකොට තාත්තා අත දෙනවා මේ ඇවිදින්න. මොනවාද තාත්තා වයසට ගියාම තාත්තව බලාගන්න කෙනෙක් නැහැ කියන එක තමයි ඒක නිරන්තරේ මේ ඒක මම ලිව්වේ වැඩිහිටි නිවාස කියන තාත්තගෙනුගේ ඇඟීම. සමහර කතා මම අහලා තියෙනවා, මේ අම්මව ගෙනිහිල්ලා තියාගන්න ගෙදර තාත්තව වැඩිහිටි නිවාසක හොත්තනවා. මොකද අම්මව තියාගන්නේ තමන්ගේ ළමයින්ව බලාගෙන.
1: ඒ ගීතය
0: මට හිතෙනවා මේ රංජන්, මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගීත රචිකාවියන් අපේ ලංකාවේ සෑහෙන්න දක්ෂ ගීත රචිකාවියන් ඉන්නවා. එතකොට දැන් ගොඩක් වෙලාවට කාන්තාවක් විදිහට ගීත ලියනකොට එයාලා හරීම සංවේදී. කියන්නේ ගැහැණු කෙනෙක් ජීවිතයේ දිහා බලන විදිහ, එතකොට සෝබාදහම දිහා බලන විදිහ, හැඟීම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් පිරිමි කෙනෙකුට සාපේක්ෂව. එතකොට දැනෙන සංවේදී බව මට හිතෙනවා ගැහැණු කෙනෙක්ගේ වැඩි කියලා. රිස්මිනාගේ අදහස මොකද්ද මේ ගැන? කොහොමද ඔයාට ගීත ලියද්දී දැනෙන සංවේදී බව ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
2: ඔව්, ඇත්තෙන්ම ඒක එහෙම තමයි. මේ ඉතින් අපි සමබරව ගීත නිර්මාණය කරන්න ඕනේ, නැත්තම් කියයි අර අඬනින් සින්දුමනේ කරන්න කියලා. ඒ වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ වේදනාව විතරක්ම දෙනවා කියලා. ඉතින් මේ ඇත්තටම මගේ තව සින්දුකුත් තියෙනවා මගේ රන් කැටියෝ කියලා. ඒකෙදිත් මම ගත්තේ ඔය වගේ මාතෘකාවක් තමයි. ඒක බබාලා නැති කෙනෙක්ට තමන්ගේ බබාව හදාගන්න, බබෙක්ව හදාගන්න දුන්න අම්ම කෙනෙක් කතාවක්. ඒ වගේ මේ කාන්තාවන්ට දැනෙන සංවේදීතාව වැඩි කියලා මටත් හිතෙනවා. ඒ හින්දා තමයි වගේ කීකලයක් එන්නේ කියලා.
1: ඒ කියන්නේ අපිව කපලා දාන එතනින්ම නේද?
0: නමුත් අර පිරිමි කෙනෙක් ලෝකෙ දිහා බලන විදිය සහ එයාලට හැඟීම් දැනෙන විදිය එක ගත්තහම කාන්තාවන් හරීම සංවේදී. මේ සංවේදී තැන්වල මට හිතන වෙලාවකට උමනාවට වඩා සංවේදී දෝ
1: වෙනවද?
0: ඔව්. තව ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. ඔයා දැන් මේ ඉස්මතු කරපු හින්දා මේ කාරණය, මේක පොඩ්ඩක් පෞද්ගලික ප්‍රශ්නයක් සමහර විට, මේ ඒ කියන්නේ ඕපදූපයක් විදිහට නෙවෙයි. මම කැමති දැනගන්න, ඒ කියන්නේ අපි දන්නවා දැන් ඔයා මුස්ලිම් කාන්තාවක්, ඔයා හැදිලා තියෙන පරිසරය එක ගත්තහම අපේ සංස්කෘතීන් දෙකක්. දැන් ඔබ විවාහ වෙලා සිටින්නේ සිංහල බෞද්ධ නේද? සිංහල බෞද්ධ නේද හස්බන්ඩ්?
2: ඔව් ඔව්
0: ඔව් ඔව්. සිංහල බෞද්ධ කෙනෙක් එක්ක. එතකොට ආගම් දෙකක්, ජාතීන් දෙකක්, කල්චර්ස් දෙකක්. එතකොට දැන් සමාජයෙන් සමහර බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාට කොහොමද මේ මේ චොයිස් එක, ඒ කියන්නේ මේ තීරණය ගද්දී කොහොමද ඔයාට ඒක බලපෑවේ? ඒ සම්බන්ධයෙන් මොනවා හරි ගීත රචනා කරලා තියෙනවද? මොකද ජීවිතේ විශාල සිදුවීමක්.
2: නෑ, ඒ සම්බන්ධයෙන් නෑ.
1: ජාතින් දෙකක් අතර ඇති වෙන සම්බන්ධයක් ගැන.
2: දෙකක් අතර එකක් ලියුවා. ඒක එකක් තියෙනවා මේ කීර්ති ප්‍රස්කල් මහත්මයාගේ ගායනා කරපු ගීතයක්. ඒ හැරින්ද ඉතින් ඒක නිකන් ආදරය ප්‍රේමය පිළිබඳව ගීතයක්. ඒක නෑ හැඟීමක් ඇති වෙන්නේ. ඒ හැරින්ද එහෙම
1: හොඳයි. අපි ඊට පෙර සමන්දමු ඔයා කිව්ව වැටි වැටි ඇවිදින ගීතයට අපි දැන් සමන්දමු. මේ ගීතය ගායනා කරන්නේ ආනන්ද තිලක් බණ්ඩාර. ඉස්මීනා සමින්ගේ පදමාලාවට සංගීත සපයන්නේ අනුරාධ අබේසිංහ.

0: lankaradio.lk.
1: මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේ ගීතේ වැටි වැටි ඇවිදිද්දි කියන ගීතේට ඔයා වැටි වැටි ඇවිදලා තියෙනවද?
2: වැටි වැටි ආපු ගමනක් තියෙන්නේ රිස්මිලානේ.
1: ඒක ඒකත් හොඳයි. ඔයා කියන්න ඔයාගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවද මේතෙක් ආව මේ ගෙවි ගිය කාලය තුල?
2: අමතක නොවෙන කියන්නේ මගේ දෙවෙනි ගීතයට ඔබේ උණුසුම් පපුතුරේ අනුරාධපුර ගීතය සංගීතවත් කරේ. නිලු අධිකාරි මාත්මේ තමයි ගීතය ගායනා කරේ. ඉතින් මේ ගීතය ගායනා කරලා මේක ගීත අලුත් කරලා ඉවරුණෙන් පස්සේ චකුවිගෙන් මට පළකට ආවා. ලිපියක් දානවා කියලා එතුම කතා කරා. ඊට ඉස්සෙල්ලා කොවිඩ් වසංගතේ එක්කම මගේ ආවේ. ඊට පස්සේ ඒක මම මගේ වුණා. කාලයක් පතර වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඕනම නිර්මාණකරුවෙක්ට වැදගත් වෙන්නේ කියන්නේ සතුටක් ලැබෙන්නේ මිල මුදල් වලින් නෙමෙයි. ඒවයේ අගය කිරීමක් කවුරු හරි කරනවා නම් ඒක තමයි නිර්මාණකරුවෙක්ට ලැබෙන ලොකුම සතුට. ඉතින් මට ඒක ඇත්තටම ලොකුම සතුටක්.
1: හොඳයි. ඊළඟට ඔයාට සම්මාන ලැබිලා තියෙනවද රිස්මීන? නොයකු සම්මාන දෙනවනේ ලංකා. තවම
2: නැහැ.
1: අනාගතයේ ලැබෙන්න පුළුවන් නේ.
2: ඒත් ඉතින් අර මං කරන දේ ගැන මට සතුටුයි.
1: ඔව්.
2: සමාජයට මොකක් හරි එහෙම හම්බෙනවනම් ඉතින් ඒක ලොකු දෙයක් නේ. සමහර ගීත ගොඩක් අය මට කියලා ලියව ගන්නවා. ලියාගත්තෙන් පස්සෙ කියනවා ඒක අර මට එක්කෙනෙක් පිටරටක ඉන්න කෙනෙක් UK වල ඉන්න කෙනෙක් ලියාගත්ත යාගේ ආලුවෙක් කියලා.
1: ඔව්.
2: මේ ඒක ලියලා දුන්නෙන් පස්සේ එයා ඒක දනුවත් ඒක දනුවත් හැදුව අනුරාධපුර සෙන්තා ඒක ඔතන නැහැ. එයාලා තාම අවුට් කරලා නැති හින්දා.
1: ඔව්.
2: එයා කිව්වා ඒ ආලුවට ඔබ අහන්න දුන්නා කියලා. ඒ ආලුව 10ක් විතර අහන්න නැති කිව්වා. ඊට පස්සේ එයාගේ දුක තුනේ එයාට දුක තුනී වුණා කිව්වා.
1: ඕකේ.
2: ඉතින් ඒ වගේ දේවල් අහනකොට ඉතින් සතුටු. ඒකත් යන්නේ. වත් කිව්වේ කියන්නේ පොඩි කාලේ එයාට ගෙදරි තාත්තා වෙනස්කම් කරා.
1: ඔව්.
2: නේ එයාට අහන්න ඕනේ ඇයි මේ ඇයි ඔයා මට එහෙම කරේ කියන කලු එයාට අහන්න ඕනේ කියලා.
1: ඒ
2: පුංචි කාලේ අවුරුදු 6 ඉඳන්.
1: ඔව්. ඒක ඔයාට කිව්වා ඔයා ඒකට ගීතයක් හැදුවා.
2: ඒකට සරලව ලියලා දෙන්න කිව්වා. මම ඒක ගීතෙන් කියලා දුන්නා.
1: ඔව්.
2: අතට සනුව දාලා ඔක්කොම හැදුවන් පස්සේ මේ ඒ යාළුවට දීලා යාළුවා 10000ක් විතර ඒක ඇහැව්වා. එයාගේ ඒක අහන එකෙන් එයාගේ දුක තුනී වුණා කිව්වා.
1: හරි හොඳයි.
2: ඔව්. කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඒක අර සම්මාන නැතුවට ඒ සම්මානේ ඇති කියලා මට
1: හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයා සන්තෝෂ වෙනවා. එයා තේ යාගේ දුක නිවා ගන්නවා. එයා එකින් තැම්පත් වෙනවා. ඒක හරියට බෙහෙතක් දුන්නා වගේ තමයි. එයාගේ හිතට සහනයක් ලැබෙනවා එයා අතින්. ඔයා ඒ
2: වගේ මට මතක්ුණේ රංජන ඒ කාලේ මතකද ඔය අපි ඉගෙන ගන්න කාලේ සාහිත්‍යයට එහෙම අපිට ඔය පැල් කවි, ගැල් කවි, නෙළුම් කවි නේද? ඒ කාලේ ඔය කවි රචනා කරලා තියෙන අය, එහෙම නැත්නම් කවි කියන අය, ඒ අයගේ මේ කාන්සිය මාන්සිය තෙහෙට්ටුව වේදනාව නිවා ගන්න තමයි මේ ගොඩාක්ම මේ දේවල් වලට යොමු වෙලා තිබුණේ. එතකොට මේ සාහිත්‍ය ගත්තාම ලංකාවේ සිංහල සාහිත්‍ය ඒ ඉස්සර කාලේ ලියවිච්ච හරි අර්ථවත් ගීත අද වුණත් අපිට ඒ ගීත ඇහුවහම හරි වෙනස්ම හැඟීමක් හිතට දැනෙනවානේ. සතුට වෙන්න පුළුවන්. දැන් අපිට කාගෙන්වත් පළිගන්න හිතනවද? ඒ වගේ ගීත අපි අහලා තියෙනවද ගීතයක් ඇහුවයින් පස්සේ? ඉතින් මං හිතන්නේ රිස්මිනාට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් සහ ආත්ම තෘප්තිය කියන එක උපරිම ලබන්න පුළුවන් අවස්ථාවක් ඒකනේ.
0: ඇත්තෙම
1: මේ ගීතේ පදමාලාව ලියන්නේ අපිත් සමග දැන් එකතු වී සිටින රිස්මිනා සමින්. සංගීතය සපයන්නේ අනුරාධ වික්‍රමසිංහ. ගීතේ ගායනය කරනවා නෙළු අධිකාරී.

0: හොඳයි රිස්මින, ඊළඟ පිට ඔයා දමිල ගීතත් රචනා කරනවා නේද? අපි හමු මේ ගීතයට. මේ ගීතය ගායනය කරන්නේ ඡායා ප්‍රභාස්වරි. මෙයා ලංකාවින් එක් කෙනෙක්ද?
1: එයා ඔස්ට්‍රේලියාවනේ.
0: එයා ඒ ගීතය ගායනා කරන හෝගා හන්දනා කියල මේ ගීතය ඔයා තම රචනා කරන්නේ සංගීත.
1: ඒක ලිව්වේ දීප්තිරචනය ඒක මගේ හිතට කඩින්ම බලපෑවා. ඒකට මම සින්දු දෙකක්ම කරා. ඒ කියන්නේ ඒ වෙලාවෙත් මිනිස්සු අපි හැමෝටම උදව් කරගමු කියන එකට, අපිට නැගිටින්න පුළුවන් කියන එකට.
0: මේ ගීතේ සංගීත සපයන අජිත් ප්‍රේමලාල්, අපි සමඳමු ඒ ගීතයට. දැන් මේ ඡායා ප්‍රභාස්වරි

0: මේ ගීතය ගුවන් විදුලි වාදනය වෙනවද? දුන්නත් ඔයගොල්ලෝ
1: ගීත ගුවන් විදුලි දුන්නද ගන්නේ නැහැ.
0: ඒ කියන්නේ දැන් කිසිම චැනල් එකකට දීලා නැද්ද යවල නැද්ද?
1: යවනවා මුල් කාලේ යවුවා. ඊට පස්සේ ගොඩ ගන්නෙ නැහැ. නෑ රබුරට පෙරේ පිටරක් නියම්මා ඒක දුරට තමයි වලට ගන්න.
0: දැන් ඊළඟට දැන් ඔයා ගීත රචනා කරලා තියෙනවා මේ රෝහණ වීරසිංහගේ පුතාටත් චරිත් වීරසිංහට. ඔව් ඒ ගීතවලට මේ වාදනය වෙන්නේ නැද්ද දම්පාට මල් කියන ගීතේ? පුදුමයිනේ. ඇයි ඒ ඔයා යවන්න නැතුව ඇති? එහෙම හැම චැනල් එකකටම යවන්න ඕනේ. එහෙම නෙවෙයි යවන්න ඕනේ. එතකොට තමයි එක නේකල කෝල් කරන්න අපි මොම සින්දුවක් කෙව්වා මේමයි ඔයගොල්ලෝ ඒක වාදනය කරලා බලන්න මේමයි කියලා කියන්න ඕනේ. නැත්තම් ඉතින් ගණන් ගන්න නෑනේ කවුරුහරි කෙනෙක් ඔය ගීතයක් කෙව්වා කියලා අතහරලා දානවා. සමහරවිට ගීතයක් ලියන්න ගියාම එක තැනක හිරවෙන වෙලාවල් තියෙනවද? රයිටර්ස් බ්ලොක් කියන්නේ අන්න ඒ වගේ වෙලාවට රිස්මිනා මොකද කරන්නේ? ඒක දවසකින් විතර වෙනස් වෙනව නේද? ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනවා මේ ආපහු එක මතක් කරලා ඒකට අවශ්‍ය වචන ටික ගන්න.
2: රිස්මිනාවා දැන් මේ සාකච්ඡාව ඇතුලේ ඔයා එක තැනකදී සඳහන් කළා ඔයාට ෆේස්බුක් පේජ් එකක් තිබ්බා, ඒකේ ලොකු ෆෑන් බේස් එකක් හිටියා. ඔව්, එතකොට ඉතින් ලැබිච්ච ප්‍රතිචාර සහ සමහර වෙලාවට නෙගටිව් කමෙන්ට්ස් උත් ලැබෙන්නේ නැති. ඔයා මොනවාද මේ දැන් සමාජ මාධ්‍ය ගැන ඔයාට මොකද්ද තියෙන අදහස? ඒ කියන්නේ මම මේ අහන්නේ මේකට මට අවශ්‍ය වෙන උත්තරය වෙන්නේ ඔයාගේ පෞද්ගලික අදහස මේ ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පෞද්ගලික අත්දැකීම් එක්ක ඊට අමතරව අපි සමාජ මාධ්‍ය දැන් දවස ගානේ අපි දකින එක එක දේවල් එක එක විදිහට මිනිස්සු බුලි කරන වෙලාවල් තියෙනවා ගැහැණු ළමයිව. එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාගේ අදහස කොහොමද කියලා මට මේ අදහස් දෙකම දැනගන්න ඕනේ.
1: මට හම්බෙච්චන මගෙන් මේ පේජ් එකට 34,000ක් විතර හිටියා. දැන් අපි හිතනවා මේ පිරිමි ළමයි තමයි දැන් ආදරය මේ ප්‍රේමයක් උනම් දැන් ඒගොල්ලෝ ගොඩක් අර සෙල්ලක්කාරයි අතහැරලා දානවා එහෙම කියලා. ඒ වුණාට ඒගොල්ල තමයි පොත්තදුන් මට මේකට කවියක් ලියන්න මේකට කවියක් ලියන්න කියලා එනන්නේ. කියන්නේ ගෑනු ළමයි අමතක කරන්න බැරුව ඊට පස්සේ අඬනවල පිළා දේවල් කරගෙන ඉරුමුතු කාර්යයක් ඉන්න ඒගොල්ල අමතක කරනවා. අමතක කරලා තාලි වලලා මේ ඒගොල්ල වෙන ජීවිතයකට යොමු වෙනවා. මේගොල්ල මුලින්ම සෙට්ටක් පාරේ විදිහට හිටියද පස්සේ ඒගොල්ල හරියට ඒ කියන්නේ හිතනවා. මේ වගේ කීප දෙනෙක් පදකම් දුනා. ඒගොල්ල ගියා හැබැයි ඉතින් අර මං කවුද කියලා දන්නේ නැහැ. මම අර අනුහත්තා මිනා කියන නමෙන් ලියුවේ. එතකොට ඒගොල්ලන්ට මං කවියෙම ලියලා දීලා තියෙනවා. එක්කෙනෙක් දැන් මම අර ෆොටෝ එකක් දාලා ඒ ෆොටෝ එකකට තමයි කින්තෝරියක් දාලා ඒකට තමයි දෙව්වේ. මට සම්පත කියලා නමින් සමිත ඉදිරි සිංහ කියලා කෙනෙක්. ඒකත් එයා මට ෆොටෝ 100කට වැඩිය මට එවලා තිබ්බා. මේක මං කිසිම දෙයක් හින්ද නෙමෙයි ඔයාට එවන්නේ. ඔයා ලස්සනට ලියනවා. මේ ටික ඔයාට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා. ඒ හින්ද මේ ටික අරගෙන ඔයා ලියන්න කියලා. එහෙම උදව් කරපුවා හිටියා. ඉතින් අපි අර වැරදි يعني මේ පැත්තටම නිමේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ වගේම තමයි කොනකට සිංහයක් දාපුවාම සමහරව ඒකට මේ කියන්නේ හිත බත්තන්ඩ ලියන අය ඉන්නවා කමෙන්ට් කරන අය. ඒ කියන්නේ ගොඩක් අපි දන්නේ නැහැ බොරු නම් වලින් ඇවිල්ලා යාට ඔක්සර දාපු සිංහය මම හොදාහඬ නැයික ලිව්වේ දීපලා මේ විශ්වනාගමනේ ඒකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. මේ ඕකත් විකුණන කරනවා.
2: එහෙම බලන් ගියොත් ලංකාවේ ඉන්න අති බහුතර ගායක ගායිකාවන් පිරිසක් අම්මයි තාත්තයි විකුණන් කාලා.
0: ඔව්
1: ඔව්. ඇත්තටම මට ඕනේ විකුණන් කන්න නෙමෙයි. එහෙනම් ගොඩක් අය බයිනෝ රජින් කරේ නෑ, අරින් කරේ නෑ, මෙහින් කරේ නෑ. අරයටයි මෙයටයි බනින්න ඕනේ. මං කියන්නේ අපිට පුළුවන් පොඩි දේ හරි අපි කරමු. ඒක තමයි මට ඇත්තරම කියන්න ඕනේ. අනිත් එක ඉතින් එහෙම එකතු වෙලා කරොත් අපි හැමෝටම අපි අපි කුළු කුළුවන් විදිහට මොනව හරි දෙයක් කරනවා නම් අනිත් අයට බනින්න නැතුව අපිට දිනකට ගන්න පුළුවන් කියන එක තමයි මම මේ ඒ සිද්ධාන්තෙකම කියන්නේ. ඒවත්
0: අපට සවන් දෙන ගමම්ම අපිට විශේෂ පණිවිඩයක් එවා තිබෙනවා WhatsApp මගින් ප්‍රවීණ සංගීතවේදී නවරන්න ගමගේ රිස්මීනා ගැන. අපි සවන්දමු ඒ කෙටි පණිවිඩයට. බොහොම ස්තුතියි ඔබට.
3: රිස්මීනා සාමීන් පිළිබඳ මට අදහසක් කියන්න තියෙනවා. ඒ තමයි ඇය ඉතාමත්ම දක්ෂ ගීත රචිකාවියක්. මොකද මේ ඇය මගෙත් එක්ක ගීත නිර්මාණ කීපයක් කරා. සිංහල භාෂා පිළිබඳ ඇයට යම් විශාල දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද ඇය වෙන ආගමක ඇදහුවත් වෙන ඇගේ දක්ෂතාවය ඇයගේ කැපකිරීම පිළිබඳ මට විශාල සතුටක් තියෙන වැඩ කිරීමේදී ඉතාමත් පහසුයි. විද්‍යාවක් තේරුම් ගන්නවා. මට කියන්න තියෙන්නේ අර වෙන ආගමික සංස්ථාවක හිටියත් ඇය සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මනා දැනුමක්, මනා ඉක්මීමක්, කරුණාවක්, දයාවක් තියෙන කෙනෙක්. ඉතින් මම ඇගේ මේ සංගීත නිර්මාණ ජීවිතයට සුපතනවා.
0: අපි දැන් සම්බන්ධමු තවත් ලස්සන ගීතයකට. මේ ගීතේ ගායනය කරන්නේ නිවන්ත යස්, සංගීතය සපයනෝ විහංග ප්‍රසාද්, පදමාලාව රිස්මීනා සමීන්ගෙන්.

0: මේ පෙරමිත් නතන්නේ ඒකට වෙනම තනියක් දානවා. එහෙම නැත්නම් මම අර ටිකක් හරි ගීතමය විදිහට තමයි මගේ පද ලියන්නේ.
1: හොඳයි, ඊළඟට මට දැනගන්න කැමතියි රිස්මීනා ගීතයක් ගායකයෙකු විසින් වෙනස් කරන්න කියලා කියලා තියෙනවද? ඒ කියන්නේ පදමාලාව මේ වෙනස් කරලා දෙන්න මේ විදියට කියලා කියලා හැම තියෙනවද ගායකයා විසින්?
0: නැහැ, ඒ කියන්නේ ගායකයා නෙමෙයි තනුව නානකට සමහර වෙලාවට කියනවා මේ වචනේ මෙතෙන්ට අපි අත කියවෙන්නේ නැහැ.
1: ඔව්.
0: ඒකට අපි වෙන වචනයක් දාමුද කියලා අහනවා. ගොඩක් නැහැ වචනයක් ටිකක් එහෙම වෙනස් කරනවා. ඒකෙන් ගීතේ කියවෙන්නේ නැත්නම් එහෙම ඒකට මුලින් සමාන වෙන වචනයක් ටිකක් ඒ වෙලේ කියලා දෙන්න පුළුවන්. ඔයාගේ පළවෙනි ගීතේ එහෙම වුණා මම හිතන්නේ. පොඩි එවලුසර් කිව්වම මම ටක් ගාලා කිව්වා.
1: ඔබ ගීතයක් ලියනකොට පද පෙළ පළමුව ලියනවද නැත්නම් සංගීතයේද අල්ල හොයාගන්න ඉස්සෙල්ල තනුව?
0: මම ගොඩක් ගීත ලියන්නේ පද පෙළ.
1: ඔව්.
0: සංගීතයට ලියපු ගීතක් තියෙනවා. ඒ කියන්නේ සමහර හින්දි සින්දු දෙන්නෙක් තුන්දෙනෙක් ඉඳලා හින්දි සින්දු වලට පද ලියලා ඉල්ලගත්තා. එහෙම කියන දෙයක් තියෙනවා.
1: හින්දි සිංදු වල පද ලියලා ඉල්ලගත්තා කියන්නේ ඒ කියන්නේ කොපිද නැත්නම් ඔරිජිනල් ඒගොල්ලොන්ගේ තනුව? ඔව්, කොපි.
2: හොඳයි රංජන්, දැන් අපිට මේ අපේ WhatsApp අංකයට යම් ප්‍රශ්න කීපයක් යොමු වෙලා තිනවා. ඉතින් අපි සූදානම් තෝරාගත්ත ප්‍රශ්න කීපයකට විතරක් රිස්මිනා හරහා උත්තර ලබා දෙන්න අපි බලමු නේද රංජන්, මොනවද මෙයාලා අහන්නේ කියලා.
1: ඔව්, කුරුණෑගලින් හංසික අහනවා රිස්මිනා අලුතෙන් ගීත ලියන්න එන කෙනෙක්ට දෙන්න තියෙන හොඳම උපදෙස මොකක්ද කියලා.
0: ගීත ලියන්න කලින් ගීත අහන්න. ඔව්. ඒ කියන්නේ අපේ ප්‍රවීණයන්ගේ හොඳ ගීත තියෙනවා කියන දේවල්. ඒ වගේම පොත්පත් විතර පරිශීලනය කරන්නේ. එතකොට හොඳ ලක්ෂණ වචන එනවා, හිතේ රැඳෙනවා. ඒ වගේම ඒ අපි සමාජයට දෙන දේ යහපත් දෙයක් දෙන්න.
2: තව ප්‍රශ්නයක් යොමු කරනවා මහනුවරින් තාරකා, ඔබ ලියපු ගීත අතුරින් ඔබට වඩාත්ම සමීප ගීතය මොකක්ද කියලා අහනවා.
1: අමාරු ප්‍රශ්නයක්.
0: සමීප ගීත කියලා නෑ, ඉතින් හැම එකම සමීපයි. මම එහෙම කියන්න, මගේ මදුරන් කැටියෝ කියන ගීතය මට ටිකක් විශේෂයි. මොකද ඒ ගීතයේ කනුව හැදුවම මේ ඒක ටිකක් අර තමිල් රැකියකුත් තියෙනවා. ඒ කියන්නේ දෙමළ තමිල ගීතයකට ඒක හොඳයි කියලා මාත්‍ය කිව්වා. ඒකට දෙමළ පොතින් ලියන්න කියලා මම කීපතරම ට්‍රයි කරා. එහෙනම් මට ඒක ලියන්න උනේ නැහැ. ඊට පස්සේ එතකොට මම දැනුන පස්සේ නියම තිබ්බේ නැහැ. ඊට පස්සේ ඔය මදුරන් කැටියෝ කීපය රජයට පෙසෙන්නේ නවපද මාලාව වැඩසටහනට ගීපද විචාරයට අරගෙන තිබුණා. ඉතින් ඒ ගීපද විචාරය අහලා ඇත්තටම කඳුළු උත්සාහ හරිම සතුටුයි. ඊට පස්සේ ඒ සන්තෝෂෙට එදා රෑ මම ආපසු දෙවිඩ් පස්සේ ලියන්න හිතුවා. එදා රෑ තමයි ඒ සිංදුවක් ප්‍රචාරය වෙච්ච දවසේ රෑ තමයි මට ඔබ වෙදින පසින් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙනික පසින් ගීත හතරක් දෙනට ඔක්කොම ගීත හතරක් කරලා තියෙනවා. තව ගීත 15ක් විතර එන්නත්.
1: හොඳයි රිස්මින, අපිට පුළුවන් ඒ ගීතයට දැන් සවන් දෙන නිපුණේ නායත්‍රා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. අපි සවන් දෙමු ඒ ගීතයට ඔබේ මගේ රං කැටියෝ මේ ගීතයට සංගීත සපයන අනුරාධ අබේසිංහ. අපි සවන් දෙමු මේ ගීතය දැන්.

0: හොඳයි. රිස්මි, අපි කතා කරමු ඔයාගේ පවුලේ විස්තර ගැන. කවුද ඉන්නේ පවුලේ, කොහොමද ඔයාට ගෙදර අයගෙන් ලැබෙන සපෝට් එක මේ වැඩ කරගෙන යන්න?
1: තාත්තා හිටියා, අම්මා ඉන්නවා, අයියායි නංගි මල්ලි ඉන්නවා. තාත්තා ඉන්නවා එච්චරයි. අම්මා ගුරු වෙලියා. ඉතින් නෑකටද අම්මා කිව්වා ඔයා ඔස්සේ තින්දලි වෙනවා. මට පින්ක් ලිව්වනේ.
0: සාධාරණයි ඒක. ගෙදර ඉන්න මිනිස්සු අමතක කරලා මට ඉන්න මිනිස්සුට සිද්ධු ලියනවා.
1: ඔයාට මුන්නට පොඩ්ඩක් යන්න ඕනේ කියලා. නෑ මට හරි පාළුවෙක් කියලා. ඔයන් පාළුවෙක් කියන්නේ නෑ, මං 1000ක් විතර එක්ක හිටියා. දැන් ගෙදර තනි වෙලා වගේ ඉන්නේ. ඒක කිව්වා. ඔච්චර ළමයි ගොඩක් එක්ක හිටියා. මේ මං තනියලා වගේ දැනෙනවා.
2: මොකක්දේ ගීතේ රිස්මීන?
1: තනියාද සිල නියරම් කියලා තමිල් දෙයක්.
2: අපිට පුළුවන් ඒ ගීතේ වාදනය කරන්න අපි සවුන්ඩ් මේ ගීතේටත් දැන්
1: එයාට කියන්න දුම ගොඩක් වෙලාවට ඉස්කෝල පරිසරනවා කියන එක තමයි මම ඒක දැන්නේ. ඒ කියන්නේ අම්මගේ ඉස්කෝල එකම යාළුවෙක් තිනු ටීචර්කනේ. ඒ කියන්නේ කාලේ ඉඳන් තාමත් ඒ දෙන ආශ්‍රය කරනවා. අම්මගේ වයස 80ක් 80ක් ඉතිස්නේ ඉන්නේ හොඳම යාළුවා. ඒක මම ඒක සඳහන් කරා ගිහිල්ලා. ඒ කියන්නේ ආතරේ ලෙලෙන් හිටපු මේ සම්පති කාමරෙට ගිහිල්ලා බැලු බලනවා. එතන ඉන්න මෙතන ළමයි. මගේ යාළුවාවත් මට මතක් වෙනවා කියන එක තමයි දෙමින් දැම්මේ. ඉතින් ඒක අහලා අපට ගොඩක් සතුටුයිසුනා.
0: ඉතින් ඔයා ලොකු දෙයක් මං හිතන්නේ, මේ මං හිතන්නේ අම්මට ලොකු සතුටක් ඇති. මොකද තමන්ගේ දුව
2: තමන්ගේ
0: දක්ෂ ගීත රචිකාවියා. එතකොට මේ අම්මගේ හැඟීම තේරුම් අරගෙන එයාට එයා වෙනුවෙන් ගීතයක් රචනා කරපු එක ගැන එයාට ලොකු සතුටක් ඇති. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක එහෙම වෙන දෙයක්. ඉතින් මේ අපි රංජන් අපි ඒ ගීතයට සවන් දෙමු දැන්. ඊට පස්සේ අපිට පුළුවන් තව විස්තර කතා කරන්න.
2: හොඳයි. මේ ගීතේ ගායනය කරන නිපුණේ නායත්තලා, සංගීත සපයන අනුරාධ අබේසිංහ, ගීතේ පදමාලාව ලියන්නේ අපේත් එක්ක දැන් කතා කරන රිස්මීනා සමින්. අපි සමඳමු මේ ගීතයට දැන් නිපුණේ නායත්තලා.

0: lankaradio.lk.
1: රිස්මින මට දැනගන්න ඕනේ දැන් ඔයාට කොහොමද ඔයාගේ හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මම හිතන්නේ ඔයා ජෝ රැකියාවක් කරනවද නැත්නම් ෆුල් ටයිම් කරන්නේ මේ ගීත රචනා කරන එකද මට ඉස්සෙල් පොඩ්ඩක් ඒ ගැන දැනගන්න ඕනේ
2: රැකියාවක් කරනවද මම බැංකු ෆේකල් විදියට වැඩ කරා නිලධාරීන් විදියට රාජකාරියක දැනටම දැන් නම් මම විශ්‍රාම ගත්ත මේ අවුරුද්දෙන්
1: උපරිම 38ක් 40ක් විතර ඇති කියලා
3: මම හිතුවේ එහෙම තමයි
2: අවුරුදු 19 හම්බෙකුවට ගියේ වැඩට ගියේ ඉතින් අවුරුදු 19ක් වැඩ කරනවා කියන්නේ අනිත්ක මට හම්බෙන්න ඕන වැඩක් මම උදේම කරනවා මේ දැන් මම අයිබුනේ පස්සේ මගේ සබ්ජෙක්ට් එක කරන්න දෙන්නෙක් දාන්න කියලා එහෙම මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා ඒකකොට ඉතින් මට විවේක කාලයක් ඇත්තේ නැහැ ඔය යන්නේ එන ගමන් තමයි ඉතින් අපතරලි ගැන පුළුවන් වෙන්නේ ඒ ඉතින් ටයිප් කරලා තිබ්බොත් මොන හරි කියලා මේ මොකද්ද කියලා අහලා ඒ වගේ ඉතින් අපි කවි වලින් ඒ අහන්න පුරුදු වුණා මොකද ඒ අර කාර්ය බස්ල මේ වෙලා විදිහත් අපි පොඩ්ඩ මේ එහෙම අර පොඩි රසයක් අරගෙන වැඩ කරා ඉතින් මම හිතන්නේ ඒකෙන් තමයි ලියන්න පුළුවන් වුණේ කියලා එහෙම අර මිටි පොරවට මම ලියලා දැම්මා එහෙම ටික ටික ලියන්න ගත්තන් පස්සේ තමයි කවි මේසොපොටේමියා පේජ් එකක් මම පටන් ගත්තේ. ඒක ගේම මුලින්ම අපෝදේ පිටුනේදි කියලා මට හිතෙනවා.
1: කොහොමද මේ ඔබගේ මේ සැමියාගෙන් ලැබිච්ච දායකත්වය යාගෙන් කොහොමද හම්බෙච්ච කමෙන්ට්ස් ඒ කාලේ ලියපු කවි වලට? ඒ කියන්නේ මුලින්ම මම මුලින්ම කතා කරන්නේ හරි රසවත් තැනක් ගැන. ඒ කියන්නේ දැන් විවාහ වෙලා නැති කාලේ නමුත් දෙන්නගෙම හිතේ දෙන්න ගැන මොනවා හරි අදහසක් තිබිච්ච කාලේ එයා ඔයාගේ හම් කියවන්නත් ඇති සමහර විට
2: නේ ඒ කාලේ මම ලිව්වේ නැහැ ඇත්ත කියනවා මම ඔයා 40 විතර උනේ පස් තමයි ලියන්නේ ගොඩක්ම යොමු උනේ විතරම චින්තන අතිපා චිත්‍රණි මම මගේ දෙයාලේ ඉන්න සමිල කියලා එයා නම් කිව්වා 40ට පස්සේ මිනිස්සුන්ගේ පිටිවිලි වෙනස් වෙනවා. ඔයාගෙන් ලියන්න අරන් තියෙන කෝ දිකටම කරගෙන යන්න මේ ඔයාට හොඳට ලියන්න පුළුවන්. මේ එහෙම කියලා එයා මට කිව්වොත් ඔයාගේ කවි ටික මහගන්න සේකර මේ මාත්‍රගේ කවි වගේ යාරි පුස්තියනවා එහෙම කියලා. එහෙම කියලා මේ එයා තාජා මහ උනන්දු කරා. උනන්දු කරලා මම කරා ඊට පස්සේ ඉතින් කොහොමද මේ රටේට හම්බුච්ච එකත් තමයි ලියුවේ. මේ කොහොමද කවි පේජ් එක කරනකොට හස්බන්ඩ් දන්නේ මොන පේජ් එකක් කරනවා කියලා. මම අන්වත්තනා මේක නුත් සිංහල වරුද්ද තමයි ලියපු කවිය. හතර ඇති කියලා හිතනවා හැමෝම කියනවා. ඒක තමයි මම කියුවා. මේ ඔයා කට්ටියට විශ් කරන්න මේ කවිය දාන්න කිව්වොත් ඒක පොසිමන්ට කියනවා. මම කවියක්. මං ගැලපුවාම එයන්න කියන මේ ඔයා බොරු කරන්න එපා මේ ඔයා කකින් හරි කොපි කරගෙන මේක මේක මම දැක්ක හැමතැනම ෂෙයාර් මේ ඔයා මේ පොතත් කොපි ඒ කියන කියලා මේ එයා දැන් ඉන්නේ එතකොට මම නියම කියලා
1: ඔව් ඒකත් ඒකත් හරි සුන්දර අත්දැකීමක්නේ. ඒ කියන්නේ වාගේ හස්බන්ඩ් දන්නේ නැතුව කවි ලියනවා කියලා පස්සේ දැනගත්තාම එයාට ඇත්තටම ලොකු සර්ප්‍රයිස් එකක්. කොහොමද මෙයාට මේ කලින් කියන්න තිබ්බ හැබැයි.
0: රිස්මිනා ඔය දෙන්නම එකම බැංකුවේ දුවට කළේ.
2: ඔව්.
0: ආ ඒක තමයි.
1: හොඳයි අපි රංජනේ නම් තවත් ගීතයකට යොමු වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් සාකච්ඡාවට යොමු වෙන්න.
0: ඔව් මේ රිස්මිනා අපිට කිව්වා මේ දවස් දෙකකට තුනකට කලින් මෙයා අහන්න කැමති ගීත ගොඩක් තියෙනවා කියලා. ඒ ගීත වලින් අපි සූදානම් කරලා එක ගීතයක් වාදනය කරන්න මේ ඔයා අම්මට ලියලා තිබ්බ ගීත වලින් මම තෝරගත්තා ලතා මංගෙස්කාර් කියන ගීතයකුත් මොහොමඩ් රාපි කියන ගීතයකුත් ඊළඟට සෝනු නිගම් කියන ගීතයකුත් හින්දි ගීත වලින් ඊළඟට ටී එම් ජයරත්න වික්ටරත්නායක ඊළඟට තව තියෙන දෙමළ ගීතයකුත් අපි ආමුද ප්‍රියා බොලේ කියන ගීතය මේ ගීතය ඇතුළත් වුණා 2005 වසර ප්‍රදර්ශනය වුණ පරිණීතා කියන චිත්‍රපටයට. පරිණීතා කියලා කියන්නේ ද මැරිඩ් වුමන්. මේ ගීතය ගායනය කරන්නේ සෝනු නිගම් සමඟ සරායා ගොසාල්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා සයිප් අලි ඛාන් සහ විද්‍යා බාලන්. අපි සමඳුමු ඒ ගීතයට දැන්.

0: lankaradio.lk.
1: ඔය මේ චිත්‍රපටිය බලලා තිනවද?
2: එහෙම මතක නැහැ. ඉස්සරහම බලනවා ගෙදර එන කාලේ.
1: ඔව්. දැන් ගෙදර නෙවෙයි ඉන්නේ එතකොට.
2: ඒ කියන්නේ ළඟ දිස්ස හන්ද බලන්න හම්බුන්නේ නැහැ ලොකුට.
1: ඔව්.
2: තෙලුගු
1: චිත්‍රපටයක් තියෙනවා හොඳ ලස්සන පරණ චිත්‍රපටයක් චෙම්මීන් කියලා එක බලලා තියෙනවද මාළු චෙම්මීන් කියලා හරිම පරණ චිත්‍රපටයක් හරිම ලස්සනයි ඒකේ මේ මාළු මූදේ ඉන්න මාළුකාරයෙක් ගැන තමයි ඒ චිත්‍රපටය කියන්නේ චෙම්මින් කියලා ගමේ කතාව පරණ චිත්‍රපටයක් මම හිතන්නේ අවුරුදු 30කට වඩා පරණ ඒ චිත්‍රපටයත් එතන
3: රිස්මිනාගේ මම අහන්න කැමති දැන් අපි දකින දෙයක් තමයි ලංකාවේ සිනමාව ගත්තත් ලංකාවේ ගීත ශාස්ත්‍රය ගත්තත් යම් යම් හිස්තැන් තියෙනවා මම දැකලා තියෙනවා ගීත රචකයන්ට හරියට ඔවුන්ගේ කතරු වන්නේ නැතුව තමන්ගෙන් වැඩේ කරගෙන ඊට පස්සේ ඒ දේවල් අමතක කරන අය ඒ වගේ ගැන ගොඩාක් කතාබහ ඇති වුණා පහුගිය කාල වකවානු පුරාම ඔයාට ඒ වගේ මොනවා හරි දෙයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද එහෙම මේ ඔයාගෙන් ගීතයක් රචනා කරගත්තට පස්සේ යම්කිසි අවැඩක් සිද්ධ වෙලා තියෙනවද
1: ඔයා කියන්නේ මුදල් නොගෙවී සිටීම වගේ දෙයක් නේද
2: පාට් එකක් දාලා පාට් එක ඒගොල්ලන්ට දාගෙන තිබ්බා. ඒකත් ඒකට දැන් මම නිකන් කතා කරේ. මගේ පේජ් එකේ ඉන්න අර විතරම කමෙන්ට් කරන අය මට තියෙනවා ඒක දාලා තිබ්බා. ඕකට කතා කරද්ද නිකන් අතාරින්න එපා. එහෙම කියලා ඒක ඒකට ඉදලා බැලලා දාලා තිබ්බා. මම වැඩි ඒවට ගියේ නැහැ කොහොමවත් දැන් මගේ ගීත මම කියන්නේ වෙන ගොඩක් ඒවා අපේ නිර්මාණ වලට අපිම වියදම් කරලා තමයි කරේ ප්‍රොඩක්ෂන් එක මාත්‍යාගේ තමයි කියලා තමයි කරන්නේ එහෙම දැම්මා මේ ඒ වෙනද වෙන ගීත ගොඩක් මම ලියලා දීලා තියෙනවා ඒ කියන්නේ චේප්පේ පළවෙනි ගීතේ වගේ කියන අයට ඉතින් මොඩල් හරගෙන නම් මම කරේ නැහැ ඉතින් ඒකට නිකන් ලියලා දුන්නා ඉතින් එහෙම තමයි නැත්නම් මටම නවැදක් තවම වෙලා නැහැ
3: ඔව් වාසනාවන්තයි පැත්තෙන් නෑ ඒ වදයක් වෙන්නත් එපයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා මොකද මං හිතන්නේ මේ ලංකාවේ කලාව ගත්තහම ගොඩක් කලාව කියන එකට මිනිස්සු ගරු කරන්නේ නැති ඒ කියන්නේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාව කියන එකට ගරු කරන්නේ නැති තැන් අපි දකිනවා ඒ කියන්නේ දවස ගානේ සමාජ මාධ්‍යවල වුණත් කෙනෙක් හොඳ දෙයක් ලියලා දැම්මොත් ඒක අර අපි කතාවට කියන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා අරගෙන දානවා කවදාවත් ඒකේ නා කවුද ලිව්වේ කියලා එයාට පොඩි ගෞරවයක්වත් දෙන්නේ නැහැ මේ මිනිස්යාගේ හැකියාවට. ඉතින් මේ පැත්තෙන් ඔයා හරි වාසනාවන්තයි එහෙම දෙයක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාට වෙනත් ආරක ගීතයක් ගීත ලියන්න අදහසක් නැද්ද? ඒ කියන්නේ දැන් ඔයා ওই ගීත ලියන යම්කිසි ශෛලියක් තියෙනවනේ එකම ආරක. එහෙම ඔයාට මොකක් හරි හීනයක් තියෙනවද මේ වගේ ආරක ගීතයක් ලියන්න පුළුවන් නම් මට හොඳයි නැත්තම් මෙන්න මේ අහවල් ගායකයා හෝ ගායිකාව මගේ ගීතයක් කියනවා නම් මං හරි කැමතියි වගේ එහෙම පොඩි හීනයක් ආසාවක් තියෙනවද?
2: එහෙමනම් ඒකෙන් ජනප්‍රියම කියන්නේ ඇත්තටම කතුන් කල්හාරේ ගීතවලට ගොඩක් ආසයි. ඒ වගේ දෙයක් ගොඩක් අය ඉන්නවා එහෙම කියන්නේ ගොඩක් අය ඉන්නවනේ. ඉතින් කරගන්න නියම ගැන හිතනකොට නම් එච්චර දුරට ගීතම් කරන්න බෑ. ඒ ඉන්නවා ඉන්නවා කවුරුද ගීතර ගීතරන්න ඉන්නවා නම් ඉතින් ඒ නදින්ද මේ කැමති සතුටුත් හම්බුණා මේ වේදිකා නාට්‍ය සින්දු ලියන්න මම ගීත වේදිකා නාට්‍ය දෙකකට ගීත ලියලා දීලා තියෙනවා. ඉතින් එකක් එකෙන් අපි හොයාගෙන ඉන්න කරන දේවල් නෙමෙයි අපි මේ පිට කියලා ලියව ගන්න දේවල් නෙමෙයි ඒකට මම හරි සතුටුයි මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ ඒක පෞද්ගලික වෙන දේවල් නෙමෙයි ඒවා ඉස්සරහට ඒවා තරබියුතු ඉන්න ඕන දේවල් අපි ලංකාවේ ඉන්න දේවල් මේකට ලංකාවේ කමිනු මට ආයි දෙන්න හම්බුනා නම් ලැබුණ තියෙනකම මට සතුටුයි ඒක ගින්ද
1: මට අහන්න ඕන අවශ්‍ය වෙලා තියෙන්නේ ඔබ කැමති ගීත මාතෘකාවක් තියෙනවද? ඔයා ලියන්න කැමති මාතෘකාවක්. හොඳයි ඒ වගේම ඔබ රිස්මින ඔයා ලියලා තියෙනවා ආදරය ගැන කතා කරන විට මේ ළමා ආදරය ගැන දරුවන්ගේ ආදරය ගැන ගොඩක් ගීත ලියලා තියෙනවා ඒකෙන් පුතේ නුඹතාවම මම දන්නේ නැහැ කියන ඒ ගීතේල ඔයා ලියලා තියෙනවා සංගීතය කරන්නේ අජිත් ප්‍රේමලාල් ඒ ගීතය ගැන මොනවද කියන්නේ මේ ගීතේ ගායනය කරන්නේ රාජු දීන් ඒ ගීතය ගැන ඔයා මේ ළඟදි ලියපු ගීතයක් ඒ ගීතය ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
2: ඔව් රාජු දීන් මහත්මයාමද Facebook එකෙන් හම්බෙච්ච මේ පොඩ මිතුරේ ඒකම කතා කරලා කොහොමද ගීතයක් කියලා දෙන්න පුළුවන්ද කියලා එයාගේ හිතේ හිස්තරක් තියෙනවා කියලා කිව්වා ඔද කාලයක් රට ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ විදේශ ගත වෙලා ඉන්න කාලේ පුතාගේ දුරදල් කාලේ යට මිස් වුණා කියලා එයාගේ හිතේ හිස්තනක් කියලා තියෙනවා කියලා. තරඳවල ඉර දෙන්න පුළුවන්. ඒකට ලියුපෙත් තමයි යුතුය. ඉතින් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා.
1: ඔය ලස්සන ගීත මමත් කීප වතාවක් කියවුවා. ඒ ඇත්තෙන්ම කියනවා ඒක හරි සංවේදී ගීතයක්.
2: හරිම සංවේදී.
1: ඔව්. ඒ වගේම තමයි ඒ ගීතේ මේ ගායනය කරන රාජු දිනුත් ඒ ගීතේ ලස්සනට ගායනා කරනවා ඒ වගේම ඔබේ පදමාලාව ඒකටම ගැලපෙනවා මම ඔය රාජු දින් කියන එකන ටිකක් දන්නවා ඒකෙන් මට හම්බෙලා තියෙන Facebook එකකින් මම සජීවයත් එක්ක කතා කරලා නැහැ නමුත් Facebook එකේ කතා කරලා තියෙනවා එයා මට කිව්වා ඔයාට කිව්වයින් පස්සේ ඔයා හරියටම එයාගේ අදහස එයාට කියන්න ඕන දේ හරියටම ලියලා දුන්නයි කියලා ඒ නිසා තමයි ඒ ගීතය ආරංගන ගායනා කරලා තියෙන්නේ ඒ ගීතේ සංගීතයේ සැපයලා තියෙනවා ඒ ගීතේ පදමාලාවේ හැම දෙයක්ම එකට මික්ස්ර වෙලා හොඳ ගීතයක් බවට පත් වෙලා තියෙනවා ඒ ගීතේ මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත් වෙලා තියෙනවා නේද අපි සමඳුමු ඒ ගීතේ මේ ගායනය කරන්නේ රජු දින් පදමාලාව රිස්මිනා සමින්ගෙන් සංගීත සැපයන්නේ අජිත් ප්‍රේමලාල්

0: විසි නාවයක් කිව්වා දැන් ඔයා වැඩියෙන්ම ලියන්න ආස ආදරය ගැන කියලා. මට දැනගන්න කැමති ආදරය අට දැනින්නේ මොකද්ද ඔයාගේ පෞද්ගලික අදහස ආදරය ගැන?
1: ආදරය ආදරය ගැන මට දැන් හිතෙන්නේ දැන් හිතෙන්නේ අපි ආදරය කරන කෙන අපි ආදරය කරනවා නම් ආදරය කරන කෙන කොහේ හරි සතුටින් ඉන්නවා නම් අපි සතුටු වෙන්න අපිට එකට ජීවත් වෙන්න හම්බ වුණ නැතත් ඒ අර ඒක කැඩුණ පස්සේ සමහර මිනිස්සු අර වෛර කර කර මරා ගන්නවා ඒක ඉච්චර ඒක මම අනුමත කරන්නේ නැහැ හම්බ වුණත් නැතත් අර හිතේ තියෙන ආදරය දෙන්න අතහැරලා කියලා කියන එක නෙමෙයි වෛර කරන්නවත් බනින්නවත් ඉගෙන තරහ ඇති කරගන්න හොඳ නැහැ අපි මේ එත හම්බෙන අවස්ථාව අපි සතුටින් ඉන්න අපි හැම වෙලාවම සතුට මතක විතරක් තියාගත්තම නීති කියලා මට
0: හරි මට ඒත් එක්කම අහන්න හිතුණා මේ වගේ පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් දැන් ඔයා එතනදී ඉස්මතු කරපු දෙයක් තමයි මට දැන් හිතෙන දේ ඉස්සර නෙමෙයි කියන එක. එතකොට අපි දන්නවා අපි මිනිස්සු හැටියට වයසින් වැඩි වෙනකොට අත්දැකීම් බහුල වෙනකොට ටික ටික පරිණත වෙනකොට අපි කලින් හිතපු සිතුවිලි කාලෙත් එක්ක අත්දැකීම් එක වෙනස් වෙනවා. එතකොට ඔයා ඒ කාලේ ලියපු ගීත දැන් අහනකොට ඔයාට හිතිලා තියෙනවද ඒ හැඟීමම? ඒ කියන්නේ අපි හිතමු ආදරය ගැන ඔයා ලියපු ගීතයක් වෙන්න පුළුවන් නැත්නම් ඒ කාලේ ඔයා ලියපු ගීතයක් මේ කාලේ වෙනකොට මේ වචන තව වෙනස් වුණා නම් හොඳයි මේ හිතපු දේ වෙනස් වුණා නම් හොඳයි කියලා එහෙම හිතිච්ච තැන් තියෙනවද?
1: නැහැ මම කියවේ මම ආදරය ලියන්න පටන් ගත්තේ 40
2: වගේ කියන ඒක උඩ ලව්
1: මම කියන්නේ ඒ අර අපි කලුක කාලේ හිතනවනේ කරන කල ඕනම කෙනෙක් කර හිතනවනේ ඉතින් ආදරය කරන්න අයිති කර ගන්න ඕනි කියන හැඟීම එනවනේ ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ ඒක අපි හරි 15ක් යනකොට අපි පරිණත වෙනකොට අපි අපේ අදහස් වෙනස් වෙන්නේ
2: හොඳයි රිස්මින ඔබ ඔබ තරුණ කාලේ ආදරය කළේ නැන්ද කාට හරි?
0: හස්බන්ඩ්ගෙන් ගුටි කන්න වෙන ප්‍රශ්න අහන්නේ
2: පාරක් හස්බන්ඩ් දන්නවා ඇති කියලා ඇතිනේ මට තව යාළුවෙක් දෙන්නේ කිටියා එහෙමයි කියලා සමහර වෙලාවට එහෙම
1: ප්‍රශ්න නෑ මම ඇත්තටම ඉස්කෝල ගියේ මික් ස්කූල් එකේ
2: ඔව් ඉතින්
1: ඒක මේ ඉස්කෝලෙට ගියේ මේ ඕ ලෙවල් කරමුකම් දැන් මේ ඉස්කෝලෙට ගියේ මික් ස්කූල් එක එහෙම සම්බන්ධකම් තියෙන්නේ නැහැ ඒතර මගේ හොඳම යාහතු කමටයි මගේ හොඳම යාළුවා යාළුවලා හිටිය බෝල් කෙනෙක් එක්ක දැන් ඒ දෙන්න බැන්නේ නැහැ ඒ වුණාට මේ ස්කෝල් කාලේ රාධාකෘෂ්ණ කියලා තාක්ෂණ. ඒ කියන්නේ මන්මත්තරණ වැස්සදුවාරේ යමුනා රන් තීරේ කියලා. මන්මත්තරණ කියලා තමයි පිටු පටන් ගන්නෙ.
2: කවුද ගීතේ කියන්නේ?
1: ඉන්දිකා කුමාරි මම.
2: ඉන්දිකා කුමාරි ඔකේ පොඩ්ඩක්. ඔව්.
1: එතකොට මම කියන්නේ දැන් අපි රාධාකෘෂ්ණ එකතු වෙන්නේ නැහැ නේ.
2: නෑ. කතාව දිගට යනවා තවමත්.
1: රාධායි ක්‍රිෂ්ණයි එකතුනේ නැහැ. ඒ වුණාට රාධා කියන ගමන්ම අපිට මතක් වෙන්නේ ක්‍රිෂ්ණාලනේ.
2: ඔව්.
1: ඔව්. ක්‍රිෂ්ණ කියන ගමන්ම අපිට මතක් වෙන්නේ රාධා. ඉතින් මට මතක්නේ මගේ යාළුවට නම කියපු ගමන්ම යාළුවා යාළුවෙලා කියපු කිනෝතන් මතක්. ඒක ගරිස් කාලේ කාලේ කිව්වා. මරි ටීචර්ට මතක්ුනේ එහෙමනේ.
2: ඔව්.
1: මේ යාළුවලා කියන්නේ එහෙම කියලා. ඉතින් ඒක හරි සුන්දරයි. ඒ කියන්නේ මතකයන් අපිට හිතින් නිදින්න පුළුවන්. ඒ මතකයන් තුලේ තාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ.
2: විශ්වයෙන් දැන් මේ
1: සිංහල
0: ලූෂන් පුලත් සිංහල මහත්මයා නිතරම කියනවා වගේ සැබෑ පෙම්වතුන් කිසිදායක් නොවේ නේද?
1: ඒක ඇත්ත. ඒ කියන්නේ එක් නොවුණු පෙම්වන ආදරේ වැඩි කියලා.
0: වැඩි. ඔව්. මගේ කියන්නේ ආදරේ කට මිස් වෙන හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ එක ළඟ නැහැ හැම වෙලේම දකින්නේ. නමුත් ඒ මතකය තමයි හැම වෙලේම ඒ කෙනාව ඒ කෙනාගේ හැඟීම් ඔයාට මතක් කරන එකම දේ. එතනින් එහාට ඔයාට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කිසිම සාක්ෂියක් ඒකගෙන. ඒ හින්දා තමයි ගොඩක් ඒක මම හිතන්නේ ඒක මේ මිනිසුන්ට සෑහෙන්න දැනෙන තැනට ඇවිල්ලා
1: තියෙන්නේ. දැන් අයිති කරගත්තෙන් පස්සේ මේ අර සිද්ද ආදරේ නේ වගේ ඒක පෙන්වන්න ඕනේ කියලා හිතනවද දන්නේ?
0: ඒක සාමාන්‍ය
2: දෙයක්. ඒක සාමාන්‍ය.
0: ඒක සාමාන්‍ය දෙයක් විදිහට අර අර අපි කතා කරක් කියන්නේ හැමදාම දකින්න කුකුලගේ කර්මලේ සුදුයි කියලා.
2: ඒ වගේ තමයි.
0: ඒගේ අර හැමදාම ඒද වෙනකොට ඒ කියන්නේ හිත ඒ කියන්නේ මිනිසුන්ගේ හිත මොලේ හැදිලා තියෙනෙත් එහෙමනේ යම් කිසි දෙයක් පසුපස හඹා යනකන් ඒකට ඉවසILLක් නැහැ. ලොකු තරඟයක් තියෙනවා. හිත
2: ඒක ලැබුණාට පස්සේ
0: මේක ගන්න කියලා. ඒක ඇචීව් කරාට පස්සේ එතනින් එහාට එයාගේ හිත මොලය මේ පිළිගන්නවා දැන් ඒක ලබාගෙන ඉවරයි කියලා. එතකොට එතනින් එහාට එයාට ඒකේ ලොකු වටිනාකමක් දැනෙන්නේ නැහැ ගොඩක් වෙලා. ඕනම දෙයක්.
2: මේ මේ ගීත මනමත් කරන කියන ගීත ඔයා ලිව්වේ අය දෙන්නගේ අදා මේ ආදරය ගැන හිතලාද? හොඳයි අපිට පුළුවන් ඒ ගීතයට සවන් දෙන්න. මේ ඉන්දික උපමයිතුමා මේ ගීතය ගායනය කරන්නේ සංගීත සපයන්නේ නවරත්න ගමගේ. අපි සවන් දුන්නේ ඒ ගීතයට දැන් පදමාලාව රිස්මිනා සමින්ගේ.

0: අහන්න ඕන ඇත්තෙන්ම ඒ දෙන්න එකතු නොවුන්ඩ නොවෙන්න හේතුවක් තිබුණාද?
1: ඒ දෙන්න දැන් අපි ගමේ ඉස්කෝලෙට ගියපු කාලේ ඒගොල්ලෝ 6-5 කියලා යාළු වෙලා හිටියේ.
0: ඔව්.
1: දෙන්න එකම ඉස්කෝලෙට ගියේ.
0: ඔව්.
1: ඒ ලෙවල් කරන්න. මම වත්තල සෙන්නෙන්සලට ගියා. සෙන්නෙන් ගියා. ඒගොල්ලෝ සෙබස්තියන් එකට ගියා. ඊට පස්සේ කොහමහරි ඒගොල්ලෝ වෙන් වුණා. දෙන්න වෙන දෙන්න එක තමයි මේ දැන්නේ. ඒ වුණත් දැන් අර බොයි එහෙම කතා කරනවා. කතා කරපුවාම අහනවා
0: කාලයක් යනකම් ඒක අමතක කරන්න බෑ. සමහරවිට දෙන්නගේ පළමු ආදරය වෙන්නත් පුළුවන්. පළමු ආදරය දැන් ගොඩක් අයට අමතක කරන්න බෑනේ. අන්න ඒ නිසා එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ සැප දුක හොයලා බලන එක සාමාන්‍ය දෙයක් නේද? එයා ජීවත් වෙලා ඉන්නවනම් එයාගේ ඔයා දන්න කෙනෙක් හම්බුනාම අහනවා. ඒක සාමාන්‍යයි. එහෙම මං කියන්නේ මමත් එහෙම අහලා තියෙන නිසා.
2: අන්න දැක්කද බලලා මැල්ලුම් පැන්නලි. රංජන්ව වෙනම දවසක ඉන්ටර්විව් කරන්න ඕනේ රංජන්.
0: හොඳයි හොඳයි. නැති අතීතයේ සමහර දේවල් මතක් වෙනකොට අපි කල්පනා කරන්න ඕන ඒවා අපි ඇයි එහෙම කරගත්තේ කියලා නේ. ඒකනේ එහෙම උනේ මොකද කියලා හිතෙනවා. ඒ සමහර දේවල් මම ඇහුවා.
2: රංජන්ට තියෙනවා මං හිතන්නේ වෙනම ගීත සෙට් එකක් එයාගේ අතීතය සම්බන්ධ නේද රංජන්?
0: ඔව් අනේ ගොඩක් තියෙනවා ගීත ගොඩක් තියෙනවා. ඒකේ මේ වෙලාවත් වැඩේ වෙලා තියෙන ගීත අහන්න වෙලාවක් නැතිකමනේ. ඒකනේ ගීතවල ඒ ගීත ඇහුවම වේදනාවකුත් වෙනවා සතුටකුත් වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම එක පැත්තෙන් එහෙම දේවල් එහෙම වුණ එකත් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒකනේ සමහර අය එකතු නොවුණා කියන එකේ දුක තිබුණත් එහෙම එකතු නොවුණ එක හොඳයි කියලා හිතෙනවා නේද? ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් මේ දෙන්න එකතු නොවුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. මේ දෙන්න හොඳින් ඉන්නවනේ දීවත්තල.
1: ඔව්.
0: හොඳයි අපිට දැන් තව ගීත කීපයක් වාදනය කරන්න පුළුවන්. ඔයා කැමති ගීත වලින් මම මම තෝරගත්ත තවත් ගීතයක්. ඒ ගීතය තමයි ඉන්න. ඔයා තෝරගෙන තියෙනවා TM ජයරත්න ගායන සිතින් මා නොසලී කියන ගීතය. මේකට විශේෂ හේතුවක් තියෙනවද රිස්මීන? ඊළඟට ඔයා තෝරන්න තියෙන වික්ටර් රත්නායකගේ පෙම්බර මදු කියන ගීතය. ඒකට විශේෂ දෙයක් තියෙනවා.
1: ඒකට මං හරි ආසයි. නෑ විශේෂ දෙයක් නැහැ. ඒක මියුසික් එකේ ඒ වික්ටර් රත්නායකයන්ගේ හඳයි මියුසික් එකයි ඔක්කොම එකට ගෑනකොට පුදුම ලස්සනක් තියෙනවා.
0: හොඳයි අපි

0: කාලේ ගෙවිගිය තෙරුණේවත් නැහැ. අද අපේ ලංකා රේඩියෝ වීකෙන්ඩ් ෂෝ එකේ වැඩසටහනට එකතු වෙලා ඔබේ සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට රිස්මිනා ඔබට ගොඩක් ස්තුතියි.
1: ඔව්, ඔබේ සියලු ඉදිරි නිර්මාණ කටයුතුවලට ලංකා රේඩියෝ අපේ හද පිරිසුව පැතුම් මේ සමග තියෙනවා. රිස්මිනා, ඔයාට ඔයාට යමක් කියන්න තියෙනවද?
2: විසිපහක් විතර දැනට දීපු වෙලින් තම ආවෙ නැහැ. ඒ කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සමහර චිත්‍රපට දිගීත දෙකක් තියෙනවා, ටෙලිනාට්‍ය ගීත තුනක් තියෙනවා, වේදිකා නාට්‍ය ගීත දෙකක් තියෙනවා. ඒවත් එක්ක තමිල් ඒවා 10කුත් සිංහල ඒවා 15ක් වගේ තියෙනවා.
1: ඒවට ගායක තෝරගෙන තියෙන්නේ ගීත ගායනය කරන.
2: ඔව් ඔව්, ගායනය කරන අය කියන්නේ මද නිර්ලගෙන කරන්න අරගත්තු අයගේ තමයි ගොඩක් තියෙන්නේ. එහෙමයි, කියන්නේ සමහර ඒවා ට්‍රැක් හදලා තියෙනවා. සිංදු කියලා ඒවා මික්ස් කරගෙන එහෙම ටිකක් තියෙනවා කීපයක්. ඒ වගේ අර
1: අපිට අහන්න ලැබෙනවා ඉදිරියේදී.
2: බොහොම ස්තුතියි මාව මේ වැඩසටහනකට සම්බන්ධ කරගත්තේ.
1: අපි ස්තුතිවන්ත වෙනවා ඔයාගේ, විස්තුතිවන්ත වෙන්න ඕන ඔයා අපේ වැඩසටහනට පැමිණීම ගැන, සම්බන්ධ වීම ගැන. ඒ වගේම තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන ඔබෙන් රසබර ගීත අසන්න. ඔබ කිව්වා වගේම ගීත 25ක් විතර තියෙනවා කිව්වනේ. දැන් අපිට ඉදිරියට අසන්න ලැබෙන ඒ ගීතත් මේ දැන් දැනට ලියා තිබෙන ගීත වලට සමාන වෙන්න පුළුවන් මං හිතන හැටියට. ඒ නිර්මාණ කටයුතු වලට අපේ හදබැදී ආදර සුභපැතුම් ඔබට.
0: අපි සුබ පතනවා ඔයාගේ ජීවිතයේ ඉදිරි කටයුතු සියලුම දෙයට සාර්ථකව සිද්ධ වෙන්න කියලා. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නවා ආයෙත් මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකකින්. ලංකා රේඩියෝ අපි ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගන්න ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුන්දර සතියන්තයක් වෙන්න කියලා. මම නීකා.
1: නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග. එතෙක් ඔබ සැමට වාසනාව, සතුට පිරි සතියන්තයකට වගේම සතියකට ආශිර්වාදන. මම රංජන් ධර්මරත්න. වියසින් වීඩදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රන්ට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුම් ඉස් උන්සෝ ඉස් අලන් සුපර් ටෝලර් සොනිග වෝක අප් පුම්සෙන් නුව ගිප්ටස් පොලිස රාඩියෝ සෙන්ඩුන් බීගෝස් හිය බයි රාඩියෝ ඩාම්ස්ට්‍රන්ට් with my colleague Alice Flister.